0: එංහා 4140 කිලෝහර්ට්ස් මීඩියම් වේව් 890 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අගුණමෙන්ගේ ප්‍රෝග්‍රෑම් තම ජිෆාවා ගොතුන් දෙන් ඉවඩනවානේ කීරිත් කුර්ආන් කියවුන් මෙද ඉවඩනවානේ සූරත් හූදු ෆස්තොලස් 4 වන ආයතුම් ෆෂායගෙන් ඒ සූරතුගේ නෝදිහ ෆස් වන ආයතුගේ නියලා

එහෙම් ෆරෑත්තකුන්න එබහි එහෙම් ෆරෑත්තකුන් තිමං කලේග ෆානු බරීයවගෙන් වමෙ ෆහෙතය බෑ මීහුන් එම්මෙන් තිමං කලේග ෆානං හලාකු දිනුම රේවුන් තරාවාශ දෙෙන් තිමං කලේග ෆාන ලස්පුරාණකමෙන්නෙතේ.

හැම කශවරුම් තිමං කලේග ෆානුන්ගේ වෙරි අධිතිය බෑමීහුන්ගේ වෙරි අල්ලාහ තිමං කලේග ෆාන් වකීල් කොෆීමේ එවස් දිරේ ඉච්චෙ ඒ ඉච්චෙක්ගේ නාසයාගා එකලාංග හිප්පවා හාලුගාවා කම්ගාමෙන්වීනුවේ හැම කශවරුම් තිමං කලේග ෆානුගේ වෙරි රස් කලාංගේ වොඩිගෙන් වනී සීදාවගෙන්වා මගුගේ ඉතුරු බය නාසයායකි නික්කුරි මතීගේ ඉස්තසිගඩෙ නාසයාගා හිප්පෙවුම්ගේ මුරාදකි හොරිහා බාරෙ එකලාංගේ මිල්කුවේ වොඩිගෙන්වුමේ

අධිතිමන් රස්කලාගේ සමූදු භාගා මීහුන්ගේ ගාත එවරෙන්ගේ අහ සෝලහග ෆානුෆනු වීම එකලේග ෆානු විදාළුවී ඒ අහුරෙන්ගේ කවුමගේ මීහුන් නේව අල්ලෝහත්තිය බෑ මිහුන් අලුකං කුරාශ එකලාගේ ෆියවා එහෙෙන් ඉලාහකු තිය බෑ මිහුන්න කන්නුවේ එකලාගේ තිය බෑ මිහුන් බිමුග තෙරෙෙන් උපෙද්දිවිය අදි එ බිමුගා අමාරයක්කෝ එ බිමුග ෆෑදා ලිබිගන්න බයකම්ගා තිය බෑමිහුන් ලෙව්වේ ෆහෙතිය බෑමිහුන් ෆාෆ ෆුස්සවුන් එදි එකලාගේ දන්නවාශ දෙන්තිය බෑමිහුන් එකලාගේ තවබාවාශ හම කශවරුම් තිමං කලේග ෆානුග වෙරි රස්කලාගෙයි කුත්තම් වෙ වොඩිගම්වා දවා ඉජාබ කුරව්වා රස්කලාගේ.

0: بسم الله الرحمن الرحيم الله أكبر اللهم أهله علينا بالأمن والإيمان والسلامة والإسلام والتوفيق لما تحب وترضى ربنا وربك الله ماني هدوا بدكر الفيروس كلاكو මිහඳකී අමාංකමා ඊමාංකමා සලාමෙක්කමා ඉස්ලාම්කමා අධි ඉබරස්කලාන්ගේ ලෝබිවෙ වොඩිකෙම්වා අධි රුහිවොඩිකෙම්වා කංකම තෞෆීකු ලෙව්වුමා එකු අළමින්ගේ ගාතන් අන්න හඳෙක්කමුගා ලව්වා ෆාන්දේ අළමින්ගේ වෙරි රස්කලාන්ගෙයි අධි තිය හඳුගේ වෙරි රස්කලාන්ගෙයි මෑන් අල්له
1: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
2: තෙදුවරිකම්මායකු
1: එකුවරිකමායකු
2: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයක අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවයි කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්
2: ಎಹಾರಾ ಮಿಹಾರುಗೆ ಫಿಲ್ಮ್ ತೋಗೆ ಹಿಗ್ಗೆ ಮಂಜರ್ ತಕ ಲವತೋಗೆ ತೆರಿಯ ಫೀನಾಲಮ
3: ಏ ಬಲಂ ಹಿರ ಲತೀಫಾ ಕೊಂತಾಕ ಗೊತ್ತತ ತಿ ಅಣ್ಣನಿ ಏ
4: ಬೆವ್ವಾಣಿ ಕಿಹಿನೆಬ್ಬಾ

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරී නාමකායක TikTok challenge වෙස්
2: කොම්ම ආතිත දොය කරේකට එකර ජැහැර ස්ටෝඩියම් වගතු
1: ඉස්ක්‍රීන් එංහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලබා
3: දරිෆලා බොඩිති මිහුන්නා වාහක දක්කායිරු මඩුම ඇතිරිකමයකු වාහක දක්කම් වානීගේ ගුරුවන් කියවායිරුවා නමාධ කුරායිරුවෙස් වරම් මඩුම ඇතිරිවාම් වානේ දරිෆලා මි මෑ සිිප ලිබිගතුමඟදි මෑන් අල්ලෝහ දවාවෙස් කුරම්වානේ
4: හතවා ගිංගුළුවා එලා ඉතිරි ඕගාතෙරි මඩුමඇතිර කුජ්ජක්කමක මියලා ලබ්වාන්දේ
1: මේ අර්ගඩින් හෙඳනු හගඩි ෆස් මිනිට් මේ

0: මහදයක් තිබනකට නන් වරන් හිවර ද වරක් ගුම්මේ කොළදාන වර හුනර වෙරි ඩයිවරය ගොතුක අධ කාසකතු ඒ ගෙතුරුම් කොළිවරුග දායරයගස් මහදයගේ හිත්ම රාජයගේ ඒක ගුන් දිවන්ද මාදන් ලිපවාකම් මේ අල්මන්න ඉජගේ මේ හොරිහා නොස්තක බෑදාරුග අද ෆෙස්බුක් පොස්්ටක බෑදාරු සල්මන පිරෙන් ද
1: එම
0: බේපලුන් ඉෂේද වඩාන් දෙවෝයේද ආද මෙදී
1: Miharu Hevikam ga maidana migenaveni Devan National Service Initial Training Kohuge Lashkar.

එහෙම් ෆරෑත්තකුන්නේ එබහි එහෙම් ෆරෑත්තකුන් තිමං කලේග ෆානු බරීයවගෙන් වමෙ ෆහෙතය බෑ මීහුන් එම්මෙන් තිමං කලේග ෆානං හලාකු දිනුම රේවුන් තරාවාශ දෙෙන් තිමං කලේග ෆානන් ලස්පුරාණකමෙන්නෙතේ.

හැම කශවරම් තිමං කලේග ෆානගේ වෙරි අධිතිය බෑමීහුන්ගේ වෙරි අල්له තිමං කලේග ෆාන් වකීල් කො ෆීමේ එවවෙස් දිරේ එච්චේ ඒ එච්චෙක්ගේ නාසයාග එකලාග හිප්පවා හාලුගාවාකම් ගාමෙනවීනුවේ හම කශවරුම් තිමං කලේග ෆානුග වෙරි රැස් කලාන්ගේ වොඩිගෙන් වනී සීදාවගෙන්වා මගුගයි ඉතුරු බයා නාසයායකි නික්කුරි මතීගේ ස්තසිගඩෙ නාසයාගා හිප්පෙවුම්ගේ මුරාදකි හොරිහා බාරෙ එකලාන්ගේ මිල්කුවේ වොඩිගෙන්වුමේ

මිදුනියේ ගාවිස් අදි කයාම දුවහම් වෙස් ඒවරෙන් අල්ලාවන ලෙව්වී දන්නාශේ හම කශවරුම් ආද බාගා මීහුම් ඒවරෙන්ගේ වෙරි රස් කලාන්ගේ කාෆිරුවූුව දන්නාශේ ආද බාගා මීහුන්නම් හලාකායි ගෙල්ලුම් හුට්ටේ එයි හෝදුගේ ෆානුගේ කෝමුගේ මීහුන්නේ.

අදි තිමන් රස්කලාන්ගේ සමූදු භාගා මීහුන්ගේ ගාත එවරෙන්ගේ අහ සෝලෙ හග ෆානු ෆොනු වීම එකලේගේ ෆානු විදාළුවී ඒ අහුරෙන්ගේ කවුමුගේ මීහුන් නේව අල්ලෝහත් එබෑ මිහුන් අලුකං කුරාශ එකලාන්ගේ ෆියවා එහෙන් ඉලාහකු තිය බෑ මිහුන්නකන්නුවේ එකලාන්ගේ තිය බෑ මිහුන් බිමුගේ තෙරෙන් උපෙද්දිවිය අදි ඒ බිමුගා ඉමාරයක්කෝ ඒ බිමුගේ ෆෑදා ලිබිගන්න බයකම්ගා තිය බෑ මිහුන් ලෙව්වේ ෆහෙ තිය බෑ මිහුන් ෆාෆ ෆුස්සවුන් එදි එකලාන්ගේ දන්නවාශ දෙන් තිය බෑ මිහුන් එකලාන්ගේ තවබා වාශ හම කශවරුන් තිමන් කලේග ෆානුගේ වෙරි රස්කලාන්ගේයි කුත්තම් වෙ වොඩිගම්වා දුවා ඉජාබ කුරව්වා රස්කලාන්ගේ.

මිහමදා ගසිම්මා නගාපවනී මශූර් හෙකින් ගරුප එකමවා ශයිනී හන්ටර්සිං එමිහුන් වනී භාරමය දෙහ සභ්‍යයෝග කුරින් එමිහුන්නා මවාමලයින්නු කොෆිනම හුරිහා ඩේටයි ආමකො රිලිස් කුරණකම බුණෙෆ මි සයිබ හමලාග සබුන් ලිබුණු කෙල්ලුන්තක බලායරු ගෑගඩක 3.5 ටෙරබයිට්ගේ ඩේටා ගරක් අතිරික වනී කෙල්ලිෆා රිපෝර්ට බුණා ගොතුක දුනියගේ එකකං කොළතකුන් 270 මිලියන් යූසරුන්න මිකමුගේ සීදා අසරු කොපවේ අදි මිකමුග නුරක්කා කුරිමති විතවලීමේ ඉධාරතහුගේ අදදු නුවහාහන් අරාණෙ කමල් ලෆාකුරවේරු මේගේ තෙරේග ඇමරිකාගේ හාවර්ඩ් අදි ප්‍රින්ස්ටන් ෆද අයිවී ලීග යුනිවර්සිටී තකා යුකේගේ ඔක්ස්ෆෝර්ඩ් යුනිවර්සිටීගේ ඉතුරුන් කෙනෙඩා යුරප් අදි ඔස්ට්‍රේලියයාගේ පබ්ලික් ස්කූල්ත වෙස් හිමිනේ ලීකුයි මවලුමාත්තවගේ තෙරේග යුසරුන්ගේ නමා ඊමේල් ලෙටර හා ස්ටූඩෙන්ට් අයිඩී නම්බර් පද මිහුන් දෙනගණවෙන සාතී මවලුමත්ත හිමිනේ මේගේ ඉතුරුන් ඇප්ලිකේෂන් මෙදුරිකො දරිවරුන්නා ෆෙකල්ටියයා දෙමෙදු අහරතකින් වන්දෙන් බදලකුරේ පවා ආමිල්ල මෙසජුතකා ඉදාරතවගේ ඩිජිටල් ආකිටෙක්චයා ගුලේ මෙට ඩේටාවෙස් හෙකරුම් වනි වගන්නගාෆ කෙන්වස්ගේ බෙදනවෙරි කුම්පනි ඉන්ස්ට්‍රක්චායි හාමකුරි ගොතුක මි හමලාග එක්ස්පලයිට් කොෆවනී කෙන්වස්ග හිමනේ ෆ්‍රී ෆෝ ටීචා ප්‍රෝග්‍රම් ගහුරි සෙකියුරිටී බලිකෂිකමේ මිකමුග සබවුන් හෙකරුන්න සිස්ටම්ගේ මෑ ඩේටා බේස වදේ බයි පේජ්ටක බදල් ගෙනමුග ෆුර්සත් ලිබුන් නමයිස් කුම්පනි කශවර කොද්දේ ගොතුක දරිවරුන්ගේ පාස්වර්ඩ් තකා බේංක එකකවන්ට් ෆද මාලී මවලුමත්තන් හෙකරුන්ග ඇතශකන්නුදේ මිහාත්සා දිමාවී දුනියක ගින යුනිවර්සිටී තයිකේ ෆයිනල් ඉම්තිහානත ෆෙෂින් ගෑවෙෆා වනිකොක්කම වුමුන් මේගේ සබබුන් ගින තන්තනුගේ ඉම්තිහානත ෆස්කුරෙන්ජෙහි දරිවරුන්ගේ කියවුම වනී බොඩිති පුරූතකින් අරාෆ ඉන්ස්ට්‍රක්චායි මිහාර දනී සයිබා සෙකියුරිටී මාහිරුන්නා ගොලිගෙන් සිස්ටම් තන් අලුන් ආ මහල්ත ගෙනවුම මසික්කි කුරමු

0: එංහා 4142 kHz medium wave 890 megahertz fm band
1: දිවෙහි රාජ්‍යයේ අඩු එවේලේ නාලා එරිහු තහම් මදෙන් නොකරා ඒ උඳකු තසවරවස් නොකරෙවි එකමකු එකුලුනා එලෝබි එජස්වාතා ඒ හුසාසු මිහි ෆුරි බණ්ඩෝ වනි
2: මිහිතුගේ ලොයි පේති
3: කොම්මෙ බුදදුව හැ ගැමෙන්දුරු කුරි එගාර ගඩි ෆනර රිපීට් හම එරේ දිහ ගඩි තිරීහු
4: එංහා 4149 kHz medium wave අදි 89 megahertz fm band
2: දිවෙහි රාජ්‍යයේ අඩු මිහිතුගේ ලොයි පේති
5: මීගේ ෆහුන් අහරින් උ ෆීහත්තානී හෙඳුනුගේ සෑහි ෆෑගේ අපද බේරුම් කාංජි හුනිම අරන් හරතු පොඩු අදි මීරෙ ෆෙස්නු
6: අහරින් මීගේ ෆහුන් සිංගිරටන් නොබෝනක් හශිගණ්ඩක් ගෙල්දුම් වොමුගේ ඉතුර ඒත ෆෑසෑ අතුන් හරදුයිගෙන්ද
7: අල්කොඩු මීගේ ෆහුන් ෆෙන්නහා එච්චේ ගණ දෙක මම්මගාතකු නොබුනාලක් හෙයි වඩ ගෝසාදයි
8: ಹರದು ಕುಡುಕುರುಮಕಿ ಇವಕಿ ಬಯಕು ಕುರಂ ವೀಕಮೆನ್ನು ಹರದು ಕುಡುಕುರುಮುಗ ವಿಸ್ನಾಲಮ
0: ಇಲ್ಮಿ ನೂರುಂ ಹಿತ್ತಂ ಆರೋ ಕುರುವ ದೆದುನಿಯಗೆ ಬಾಜ್ಯವೆರಿಕಮ ಮಗು ದಕ್ಕಾದೆ
9: ತುಳಹೆಯೋ ಫುದುಂತೆರಿ ಉಫಾವೆರ್ದಿರುಳುಮಕ ರಾಸ್ತಾ ಫಹಿಕೊತ್ತೆ
0: ಉಮ್ಮೀದು ಆಕೊದ್ದಿ ಎಕಣಿವೆರಿಕಂ ಫಿಲುವಾದೇ
1: ದಿವೆಹಿರಾಜ್ಯಗೆ ಅಡು
0: ಎಂಹಾ 4140 kHz ಮೀಡಿಯಂ ವೇವ್
1: 890 ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್